ඥන් ගල උපයලලයි ලබහ ගමක අනංගි ඥන් ගලමන්න කලී තදේ ඉනයේ රුංකුවන්.